0: මීහුන් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුනි. රක්කා තෙරිකං නැතමුම් මෙදැනි රක්කා තෙරිබං එම්මෙන් ජහෙ
1: නිකංකම විස්නාන ලෙවුණීම ඊගල් තිහා දෙර
2: තිමායා එහෙ මීහුන්ගේ සලාමතටකා කොම්මි මීහකු වෙස් ගවායිතකං හුරුමෙත්තෙරිකොන් හිතු මුහිමු මගුමතීගේ අමාංකම් එම්මෙන්ගේ රක්කා

මේ නොදිහක මෙගහට්ස් දිවෙහි FM මේ අර්ගඩින් පාර්ගඩි 34 මිනිට් 16 සෙකන්තු දෙන් ඔන්මෙන් දිවෙහි FM ඔන් එම් යවහක් ගෙනස් තේනි මියදු මස්ජිදුල් සුල්තාන් මොහම්මද් තකුර්ෆාන ලෞසම්ක කුරා හුක්රු නමාතුකේ අඩු වගතුන්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගහර්ට්ස්
1: දාන්තකා ගුලිපවි කික්යාම රීත
2: ලවතකා රේ ආතස් කුරියේ
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM ගේ මේ හයින්ටි බයි ලවත කොමස් පෙරේ
2: ගොන් ෆිල්ම් එක නෝ මේ කී හම
0: දිවෙහි ගේ මොනිෆු ෆිල්ම් වැදේ නමුග අබදුස්
3: අබද ෆෙහි ලවතකයක උමාසිගෙ තිරිය
4: හිටකුංජාග හොදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකයක
3: හඳාන්තුගෙ තිරිය දතුරු කොල්ලම

0: මි පාරු තිකං කුරම්වානේ
1: කොම් මෙ ලොයිපකි තෆාති හුසාසේ කොම් මේ හුසාසේගේ ෆාතුකා එතන් හාස් කුලතකෙ ෆොරුයි ෆාවි
2: ලොයිපා උෆලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆුයි බාර ඇත්තකුන්
1: ಇಕನವರಿಕಮಾ ವಕಿಫುಮುಕೆ ಫುಂಗಸರ್ ಕಳುಕುಲಾಗೆ ಅಸರುಗದ ಇಬಾರ ಎತ್ತಕು

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකතුමති
3: කලා හුදුන් සිපවිකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මිහාරු ඒ කරුණයේ ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟට
2: ආදේශ කරන් දෙක තුමතේ ජහමේ සනා දිසනාරු
3: කලා හුදුන් සිපවකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාගුතකායකු

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වෛරල් වයිස්
2: ඒකේ ගොයිකොතු මග්පෝ ලස්වා ලවතකා ඒකේ චාර්ට්තෝගේ එම්මේ টොප් ලවතකා අද මිනෝනස් ඒකේ ප්ලැට්ෆෝම් තෝගේ එම්මේ වෛරල් ලවත
1: viral
3: vibe komme hafta gives aditya dohoge mendur fo de jahair repeat homa dohoge regand egar jahair adi angar dohoge mendamo bar jahair
0: viral vibe hama ekani modi heke megahertz divi fm
4: ਨੂੰ ਦੀ ਹੈ ਕਿ ਮੈਗਾਹਰਟਸ ਦੀ ਵਹੀ ਐਫ ਐਮ

0: මිදෙන් වරං හිතාම්වැරි ලෝබීගේ හාදත බයන් කොල්දිය මොන්නනි මේ හාදත් මෙති මුලින් බදලුවේෆේ දුනියේග තිමන්නේ මෙති ගොච්චක දිමාෆේ එගොච්ච දිමාව මි දිමාවී හරංගි හිත තිය හිත ගුණීම එ ලෝබින් ආදාවගෙන් දෙන් දිමාවී කමකේ එහෙම ඒ කමකී කොබයකන් දෙන් පහතු කඩිතකුන් ඔළු ෆිලාන කොලේපාපර වෙන්නේ
1: මාවට තෆ්සිලක දාකන් නැතිම වර මේ සරිහකෝ එබැංගේ ಹಾಲತು ಬದಲವೆಜ್ಜಕ ಹಿತ ಹಿತ ಗುಳಿಜ್ಜಕ ಲೋಭೆ ಆಲಾವೆಜ್ಜಕ ಏವೆ ಏಸಾಮು ಅದಿಮೇಂಗೇನೆ ದೆಂ ವಾಗುವೆಂಗೇನೆ ಕಡಿಕೆಯಾದೆ.

මිහාර ලෝබීග හයාත වේත් කරන් දෙමිහුන්ගේ ලෝබීගේ මන්දර ස්ක්‍රීනු බයිාර ිමතෝ ගස්නයම් චරිතකා ඉරහඳදා දක්කායිදාව එච්චී ගොතුන් එවසූලුන් හම ලෙම්වේ කමගේ තෙරිය මුස්සන්ධිකම ඉතුරු කල්ලම්වගේ බේරු කරවාාවයි ගොතන්ගේ.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆ අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා දිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාගුතකායකු

0: හමේකනේ 92.1 MHz දිවයේ FM.
1: දිවයේ FM එහොන් දෙරින්න බද්දල් කරණි.
2: වරන් خاص හුෂේලුන් තෙරියේ. ගෙස්ට් RJ.
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කරා ෆරාතායකු තෆාත මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
2: ගෙස්ට් RJ. 92.1 MHz දිවයේ FM.
4: Guest RJ. Buras Vidduhu Gereegandu Aggadi Funaraga Studio Im Vagutum.

0: දිවෙහි FM දිවෙහි නායකු.
1: නුවදිහ එකෙම මෙගහර්ට්ස් දිවෙහි FM.
2: ලවයකක් පහ ලවයි.

විජ්‍ය මීසකුන්නේ තියබෑමිහුන් හෝදි තකතීග තෙරින් රඟලු තකතින් තිය බෑමිහුන් හේදකුරාශෙන් අධි තියබෑමිහුන්නට්ටක බිමුන් තිමන් රස්කලාන්ගේ නෙර දෙව්වි තකතින් වෙස්මේ අධි එයින් හේදකුරුමට්ටක දෙරතකෙති කස්දුනුකුරාශ තියබෑමිහුන් එෆද තකතීග හිෆාන් ජෙහේ මිහුන්කම්ගා වානම එතකිච්චාමිදු නුර්හුන්වෙ ලෝමරෑගෙන් නූනි එතකතිීගාතිය බෑමිහිම්වෙස් නොහිපානුවේ හමකශවරුම් අල්ලෝහයි ෆුදිවොඩිගෙන්වා ගිනගිනයින් හම්දු ලිවිවොඩිගෙන්වා රස්කලාංගිකන්තිය බෑමිහුන් දන්නාශේ.